තිය දෙමීහුන්න ලිබේ කානාය තිය දෙමීහුන්නං අවමග කුරින් තිමංකලේග ෆානු තිය දෙමීහුන්නං එයි කොන් එච්චකං අංගවා දෙවා හොසීමෙ එයි තිමංකලේග ෆානුග වෙරි රස් කලාගේ තිමංකලේග ෆානං උගන්නා දෙවි කන්තවගේ තෙරෙන් කමකෙ අල්ලාහං ඊමානුවා බයිග දීන් හම කශවරුම් තිමන් දූකොල්ලාෆීමෙ අදි එවරෙන්නේ හම ආහරත කාෆිරුවගෙන් වා බයිකේ.

තියද මීහුන්කුරේ එකකු දන්නාච ෆහ ඒනාග සාහිබ මීහායන් ඒනා රාදේනෙති අදි අනෙකකු දන්නාච ෆහ ඒනා සොලීබං එරුවේනෙති දෙං ඒනාග බොලුම් දූනිිකානෙති තියද මීහුන් ඔළුම් ෆිල්ුවම් උළේ කන්තවනී එගොතන් නියා කුරබ්වාාෆයි.

නජාවානකමංහි කුර විමිහාය එකලේෆානු විදාල්විය තිමංකලේගෆානුග වාහක තිබාග සාහිබ්මිහාග ගාතුගා කියයාදේශේ. සහ ඒනාග සාහිබ්මිහාග ගාතුගා එවාහක දක්කම් ශෛතෝනා ඒනා හඳානැත්තිය. සහ එකම්ග සබුන් එකලේගෆානු ජලුග ඉතුරු එතන් අහරකු හුන්නවේ.

දෙං එයක්ෆහු තදුමඩු හැං අහර වන්නා නැති තිය බෑමිහු රක්කාකුරි තකතින් මදු එති කොළ මෙනුවී ඒ අහරතක බහට්ටාෆාහුරි තකෙති තිය බෑමිහුන් කෑ හොස්කුරානුවේ.

එබහි රස්ගෆානු විදාළුවි හිය කඹලුන් යූසුගෆානුගේ කිබෙන් නුබෑකමකන් එදුනු හිඳු කම්වී ගොතකී කොබාහියේ එවරෙන් දෙන්න වූවේ හාශලිල්ලාහි අල්ලාහුග හුස්තාහිරුවන්ත කමයි එකලේ ගෆානුගේ කිබෑගා එබ්බෙස් නුබෑකමවා කමක තිමම්මෙන් දෙනෙන් නැතිීමුයි අල් අසීසුග අංහනුම් බුඤ්ඤෙ මිහාරු හක්ව තෙදු ෆාලු වෙජ්ජේ එකරේග ෆානුග කිබෙන් නුබෑකමකන් එදුනී තිමන්නාය අධි හැම කශවරුම් එකලේග ෆානු වනී තෙදුවරින්ගේ තෙරෙන්නේ.

අධිතිමංකලේග ෆානුග නස්වෙස් තුහමතුම් බරීයෙන් නුක්‍රවමෙ හමකශවරුම් නෆ්සකී තිමංකලේග ෆානුග විරිරස් කලාග රහමල්ලවෑෆිනම මෙනුවී නුබෑකන්තකං අබදස් අමරුකුරා එච්චකං කශවරේ. හමකශවරුම් තිමංකලේග ෆානුග විරිරස් කලාගෙයි ගිනගිනෙන් ෆාෆ ෆුස්සවා රහයිම් වන්ත රස්කලාගේ.

0: එෆදෙන් එකලේගෆාන බේනුම් ෆුළු තනිග්ග හුන්නවේන ගොතුන් තිමන් රස්කලාන්ගේ එකලේෆාන් මිස්රුග බිම්ගා බාරවර කුරවීමේ තිමන් රස්කලාන්ගේ ඉරාද කුරබ්වා බයක තිමන් රස්කලාන්ගේ රහමල්ලබමේ අදි එහසාන් තෙරින්ගේ ධර්ම තිමන් රස්කලාන්ගේ ගෙල්ලෙනි නුකරබ්වා හුසීමේ.
1: ولأجر الآخرة خير للذين آمنوا وكانوا يتقون.
0: أدي همكشورم إيمان وتقوى ورب أولون ميهن آخرة تجي درما يجي هيك ما بودي.
1: وجاء إخوة يوسف فدخلوا عليه فعرفهم وهم له منكرون.
0: අදි යූසුගේ ෆානුගේ අහුන් අතුවේ ජව්වේ දෙන් එකලේගේ ෆානුගේ අරිහන් එවරෙන් වද ජව්වේ අදි එකලේගේ ෆානන් එවරෙන් ඉංගි වඩාගත ෆහෙ එවරෙන් නකං එකලේගේ ෆානී කාකු කම නේගේ.

මිහින් තිමංකලේ ෆානුග අරිහං ඒනා නුගනෑනම තිමංකලේ ෆානුග අරහුන් තියබෑමීහුන් නකම් මිනිදිනුමෙන් නෙති අධිත්‍ය බෑමීහුන් තිමංකලේ ෆානුග අරිහන් නානාශේ.

0: ගන හැකට පන්සස් එමට මේ දව රජ්‍යක අරගන මන බාජලන හත් බෙපන එක ලබ රිකස්කරු බෑ හර ගත පන්සස්ීම බෑ මහර දුර දෙපම ඇති දවන බෑදන අර ජෙම හම කොම්කොම් දවසකත හොර බෑදා අරග පහම පොතම ගෙස් ලක බෙපන රිකස් ල ගත මේ මවදෝකි හම රශරගේ විදේස ගුල රක්කතකම ගොතු පරදි පෙමර කරවන කොකම හයාට හසකමට අදස් බෙර නොට කොල්ල බෑන් ගුල් නම්බර තින ති හතර සුමන් සුමන් පේසම පමස් බෙන ඔන්නන් خیال فال کرے بین نہ نوٹ کرے بین دیتا
1: ارو میں دمی واہ کا تکا نی موسی ادم السلام علیکم
2: وعلیکم السلام
0: موسی ادم
2: لبا
0: کین حال ہوا
2: الحمدللہ ورا
0: کیا تے ہولے وی
2: میں دی ہوا دے گا مسے کولا دے
0: مسے کے پھرے مسے کے پھرے
2: مسے تو پھرا نہیں نی
0: یار ہاں
1: نی میں نی میں یار
2: مسے تے پھرا نہیں ہائی جار
0: ہیں تے ونی
2: ہاں ہاں مسے تے پھرا ہائی جار بھائی پر فتو سماد نہ
0: එහෙම ඒක පහම අනක ඉන්ටෝල් දා සොට්ටා දාන මෙන්දු නමාද සොට්ටා දාප දෙන එක මසහපුරේ දාන කයිද
2: නවාතක හොට්ටානවා ගඩින් ගඩේ ආවලා
0: අසුවේ එහෙම නවාතක ගෝයරොස් තේ බරාබර එකන්ත පුරේ දාන මසක
2: ඉරුකල කන් කුදේ ගියාමේ මසක පුරේ දානි
0: වෙසිය ආ දරන් වල දරන් වල මොස් මේ දාල් මෙන් බාහ දක්කනේ වර خاص මාදෝ එංගේ තාල් මෙන් අමිල රරෂා ගේගේ ගේ විදේශින් එංගුලේ රක්කාතරකම් ගොතු ෆර්දී ෆෙම්බර කුර වෙන කන්තත හේ කොබ ඇහිය
2: ආ කී වර දී කොමස් වර කොරකම සෙච්චේ මාලු එංගේ තෝ තියා ඊග වර නරක්කා අවස් කමෙන් ඉගේ තෝ තී ඒ නරක්කා කපතේ මේ ආලු ගන් මේ දාලවන මේ ගා ගේගේ ගා ගෙන්ගොල නීස් නුන් ග සබබුන් ඒ බොරි කාන්ත බි වල තේ තෝ දැන් අනේ කමක් කී මිසාලක මේ බංගලස ආගොන නහර මේ නමෝනාක මිස් යන්නේ මාගස් නුන් කත් යන්නේ මිසාක එපාංග අවිස එගවමුග මිසාලක කුදි කුදි පාටි තක් හදාගෙන තලා කොලා නින් උලේ ඒ උරුමුග ඔලේ උරුමුග මිසාක එන්නේ හකට මිනක මාරු දෙන්නේ කහ මිසෙ බොරි ආසලා ජෙලිය තෝ
1: අහ
2: එකහ මිසාක එක සලානෙ බම්බෙන් එකහ මාරා මාරි හිඟා ගේංග තග නින් මිසෙ බොරි ආස් කිතන් තාග ආසම එන්නේ සින් හම ඒක කහ විසා හුන්න කමක වාත් වේ අම එන්නේ මිසදන මිසාස සමා එකහ අක්සත එව කොදමත pore නම මේ තාතක සෞමන හම හබත විදෙන්ද එක කන්ත තලා හොලාගෙන ගෙන බංගලදේශ නම බංගලදේශ නම තව විවෙන් ලා විවෙන් ලා තලා හොලාගෙන ගොලේ මන්දර ප එහෙනම් මේ වර නරකාතර කමෙන් ඉතින් අනිකම කින් තා ගවන අද්දෝ දිමාල් කමෙන් ආවන සියල් කවදී ආහාරි හේතුකාර හේතු මිත්‍යාවර සම්බුලීම හේතු බුනි අගු ඒ අස්සම මුදල් වේරිය ඇඳේ තෝ මුදල් වේරිය අපුනේ මියන අගේ මොනම්බර බංගලදේශ නපුන ඕ කියකන් විච්චේන
0: ඒ ෆයිනන්ෂල් කන්ට්‍රෝල් දරේ එනේක මේ අනේ
2: ආ ආ පියකන් වචන මියකර විචයෙන් අවමයි කොමක් කියනේ ඔපි දැන් මම එනා අපල විචයද
0: හ්ම් ආ
2: අපලේ ටීවී තුබේ බලක ගමන් ගොසේ
1: යාන්
2: ආ එනු તો වානි මිසක මොද අල්කට තෝ එන්නේ විචනාකු
1: එන්නේ වානි හෙන්දෙත්තු
2: ආ එනේ මා අල්කට මොනේ නා තුබේ බලක ගමන් ගොසේ කියේ මම ගේත්තේ තුබේ බලක ඉඳගිය හැම ගොසේ කියේ තීවාපු දැන් ජීවිතේ මේ බංගලස්න වාචික මේ ජීවිතේ හොරිහා කමේ පොරපරාග වගුතුන මෙහා බේර කොරන දේ නේද වගුතුන මෙහා බේර කොරන දේ බේර කොපි හැම එමිහා ගම කීකබල එන්නේ දින්දේ දුපා ගන්න ඒ පුරි මෙහෙම දෙන්න බසස්
1: හ්ම්
2: ඉලහ වේ පුරි හැම දෙම දමුන් දියයි ව්‍යාපාර කරා මෙහෙ මොල දින්දේ දුපා මොල ව්‍යාපාර කරනවා දිවි හලාගේ හැම හිසා එන්න හොයන පාල් මේ අවුන් මොන ලෝමතු වෙන්න හොන කන්ද අක්තුම බේර මෙහෙම ගෙන්ගොම කී මේ වරන රටක හදිගත්
3: අලුමෙන් ෆරාතු මිස් රම්ලාව සර පාචර හිටන කේ
0: කොබා කිනේ તો මෙහර හාලව බා රම්ලා
3: කුඩකු අල්හම්දුලිල්ලාහ රංගල
0: වමුන්ද අල්හම්දුලිල්ලාහ රාකු මේද කේස් වර අවහ රංගල
3: වෙන කේ මත තිය වේපුල නාම යා විස්මේ
0: ආ
1: අලුලා දෙන්න
0: තමර කොල් දෙවෙනි දත්ත
3: ආ
0: ರಮ್ಲಾ ಮಿಯದ ವಿವಾಹದಕ್ಕಾಯನೆ ವರ ಎಂಕಹದ ಮಾವದು ಎಂಗೇತ ಕಾತ್ರಿಕಮತು ಫರ್ದಿ ಫೆಂಬರಗ್ಗ ಕುರುವೇನಿ ಕೊಂ ಕಮೆಂ ಹೈ ಆಳು ಮೆಮಿ ರಾಜಕಾರ ಗೇಗಮ್ ಕೆಂಗುಳೆ ವಿದೇಶಿಂಗ್ ಎಂಗ
4: ಇದೇನ್ ನಿಹಾರ ಬೋಡು ವಾಹಕೈ ರಮಿ ಇರ್ವೇ ಹುಣ ಕಣ್ಣು ಲಾ ಉಳವೇ ಕವಿಸ್ ನೋವೇ ಇಮಿ ಹುಂಗೆನ ಸ್ಕಿನ್ ಜಫರಾತು ವಿಸ್ ವರಬುಡ ಹಿಮಾಲ್ ತೈ ಹೋವೇ ಏ ಗೆನ್ನ ಮೀಹಾ ಗೆನ್ನ ಇರುಗಾವೆ ಸೆಮಿಹಾ ಕಣ್ಣೆ ಗೆತಿ ಮಣ್ಣಾಮಿ ಕೊರಂದನೆ ಕೊಂ ಕಮೆ ಕಮಿತಿ ಮಣ್ಣಾಗಿ ಮುಸಾರಕ್ಕೆ ಗಿಯಾವರಿ ಕಮಿತಿ ಮಣ್ಣ ಮಸಕ್ಕತ್ತು ಕೊಳಿಂಜೆನಿಕಿತ ಗಡಿ ಇರು ಕಮಿಗೆ ಗೆನಾ ಸೇವಳು ಆಲಂಬು ತೆರೆ ಗಸೋಭಯ ಕೂಡೆ ಕೊಸ್ ಬೇರು ಮಿ ಹುಣ್ಣೆ ಕಿಯಾಫ ಬಾರ ಗಡಿ ತೇರ ಗಡಿ ಸಾದ ಗಡಿ ಇರು ಮಸಗ ಕುರುವಾರು ಗಸ್ ಅದು ಮಿ ಗೆಣ್ಣ ಮಿ ಹುಣ್ಣ ಕಹಿಂಹಮೈ ನುಜೆ ಹೇದೆ ಅಳುಗಂಡ ಮಿಗೆ ಕೇ ತೆರೆಗೆ ಮಸಕ್ಕತ್ತ ಮಿ ಗೆಣ್ಣ ಮಿ ಹುಣ್ ಸಾಸೆ ಕೊಮ್ಮ ಅಮ್ಮ ಬೆದುಮ ಪಪ್ಪ ಬೆದುಮಣ್ಣ ಮತ ಅಳುಗಂಡ ಮಿಂಗೆ ಗೆದರುಗೆ ಹಿಂಕಂತತ್ತ ಕುರುಮ ದರಿಫುಳು ಬೆದುಮ ಮಿ ಗೆಣ್ಣ ಮಿ ಹುಣ್ಣ ಅದೇ ತೆರೆಗ ವರ ಸಮಾಧ ವಂಜೆ ದೆಫರಾತುಂ ವಿಸ್ ಎ ಮಿ ಹುಣ್ಣ ವಿಸ್ ವಜೆ ಹೇ ರಕ್ಕ ತೆರಿಕಮ್ಮ ಹಿಮಾಯತ ಅಲಿವಿನ್ ಹರಬೆಂ ವಿಸ್ ವಜೆ ಎ ಮಿ ಹುಣ್ಣ ಅದೇ ತೆರೆಗ ಕಂತತ್ತ ಕುರಾಣಿ ಕೇ ನೆತ್ತೋ ಬಲ ಸಮಾಧ ವಂ ಹಾಸಕೋ ಹಮ ಗೇ ತೆರೆಗ ಮಿ ಬೇರು ಮಿ ಹಕು ಎಂಗುಳಂ ಕೆಮೆರಾ ವಿಸ್ ವಜೆ ಹೇ ಭಾರತ ಕೂಡ ದರಿಫುಳು ಅದೇ ತೆರೆಗ ಹಿಮಾಲ ವಿಫ ಶಿವಹುರಿ ಬಲಮಿಹ ಬೆಲುಮಗ ಹಿಮಾಲ ವಿಫ ವಿಶಿವಹುರಿ ಮಸಕ್ಕತ್ತಕುಗಾಸ್ವರಂ ಮಕರು ಈ ಲತ್ತವ್ಯ ಶಿವಹುರಿ ರಂಗಳ ಉಳೇ ಮಿಹು ವಿಸ್ಕೊಮ್ಮೆ ತನಗ ಸಿವೆ ದಿವೆ ಹಿಂತೆರೆಗಾವೆ ಸದಿ ಬೇರು ಮಿಹು ತೆರೆಗ ಸಿವೆ ತೆದುವೆರಿನ ರಂಗಳ ಮೀಹುಣ್ಣ ಅದೇ ಎವೇ ಫುಣುಂಗೆ ಎಮ್ಮೆ ಬಡ ಹಿಮಾಲ ಕಂ ಬೇರು ಮಿಹುಣ್ಣ ಮಿಹುಣ್ಣ ಕಮಕಿ ಗೆಣಾಸ ಮಿಹುಗೆ ಮುಸಾರ ಕೊಡನುದೇನಿ ಹರ್ಬೆಂ ಬೇರು ತನಗ ಅತಿ ಬೇರುಗ ಹರ್ಬೆ ಮುಸಾಕು ಪಾರುಣ ಎಲ್ಲರೂ ದಿವಂಜ ಅದೇ ಅಳಗಣ ಮಿ ಉಳೆ ಮಾಣೆ ಗೋತಕ ಅಳಗಣ ಮಿಗೆ ಹಿತ ರಾಣಿ ಚಕಾವೆ ಸುಸ್ನಾಲಂಜೆ ಎ ಗೊತ್ತು ಎ ಮೀಹು ಎವ ಎಕಮ್ಗೆ ಇನ್ಸಾನಿಯತ್ ಎವಾಯಕ ಹವಾಲು ಕುರಿಬೇಕು ಅಂತತ್ತಕ ವಿಸ್ ಎವಾಯಕ ವಿಸ್ ಇನ್ಸಾನು ಕನ್ ದನಗೆ ಎಮಿ ಹುಣ ವಿಸಮ ಉಸ್ವಗತಿ ಕೊಳ ವಿಸ್ ದೀಗೆ ಅಳಗಣ ಮಿಂಗೆ ಕಂತತ್ತ ವಿಸ್ ಎಮಿ ಹುಂ ವಿಸ್ ಪರ್ವ ಅತಿರಿಕಮ ಓಗ ಅತಿರಿಕಮ ಹರು ಹವಾಲು ಕೊರ ಮಸಕ ವಿಸ್ ಕುರಮ ದೆವಾಮಿ ಹುಂಗೆ ವಿಸ್ ಹಮ ಮಿ ಕಂತತ್ತಕುಗ ಯಹುದಾಸ್ ತೆರಿಮಂಗೋತಿ ಮಸಕ್ಕ ತೈ ಹುದಾಸ್ ತೆರಿಮುಗೆ ಬಾಯಿಗೆ ಎಮಿ ಹೇಗೆ ಫರದಿ ಜಿಮ್ಮ ಎಮಿ ಹಕ್ಕುರಂಗಳ ಅದ ಕುರುಮುಗ ನೋಣಿಯ ಕಾಮಿ ಕಂತತ್ತ ಹಾಲ್ನೆ ನುವಾಣೆ ಎಮಿ ಹುಣ ಅನ್ನುಲಾ ಉಳಿಬೇಕಮ ಗ್ಯಾಮಸ್ ಮಿಹಾರಕು ರಾಜಿ ಹಾಕು ನೋಳೆ ನಿಂಗಳ ಹಿಮಾಯ ವಿಶ್ವ ಬಾಬು ನಂಜೆ ಮಮ್ಮಿ ದೇವ್ಯಾಮಿ ಹುಂ ರಂಗಳು ವರ

0: में हरेक समा दे इंटरिम पेमेंट टेंगे बाद हैं कम इंटरिम पेमेंट तो होगे गोतुगा इवे सादा दे दक्का फवान अमा ये अदा तं उन्हीं को लो मा फाहुगा मी फाइनल बयान आए की गा फैसा दक्का मी चहें
1: ऐ हम बयान हो शेर में के वारा मुहिम का में गोतुगा तिफाह का करें वे दें मी इनकम टैक्स बयान आए को माली हिसाब तं हुशालन चहें तो अदे ऑडिट रिपोर्ट वे सुशालन चहें तो
0: आद मी इनकम टैक्स बयान है कि इगा हुशालु वंजे लिए क्यों ता मी बिनावनी ये फरातकुं हिसाब ता तैयार कुरा बेसिस से के मच्चा एगो तुम मी कैश बेसिस संग हिसाब ता तैयार कुरा वा फरातकुं मी हुशालु वा में जेनी स्टेटमेंट ऑफ प्रॉफिट ओलोस आदि मी नोट्स टू फाइनेंशियल स्टेटमेंट्स आदि है नमस मी कुंफुन्य कमुगा वाणा मी देन्ने वे देली क्यों मुगे तोरा मी एबजे है डायरेक्टर्स रिपोर्ट सुशालो इंगे तो देन कैश बेसिस गई तुरा मी उन्होंने एक्रूवल बेसिस एक्रूवल बेसिस संग हिसाब तक तैयार करवा फरा तक मी देने भी लिए क्यों तो गई तुरू मी स्टेटमेंट ऑफ चेंजेस टू इक्विटी आदि कैश फ्लो स्टेटमेंट मी आदि तुरा मी स्टेटमेंट ऑफ फाइनेंशियल पोजिशन मिदेन्ने उन स्टेटमेंट तब से बजे हुशालु इंगे तो देन ऑडिट रिपोर्टिंग हुशालु वा मिजे हैनी यहारु के तेरेगा आमदनी के गोतुगा दिहा मिलियन रुपया वो रे इतुरा लिफा वा कमुगा वाना इफरात
1: देन इनकम टैक्स बयान तैयार कर मट्टका एही तेरे कम फोर को दिनों के गोतुं मेरा मेरा वाफने कोंकों हरकत के तो
0: आदे मी एहेंग आहार तक के वैसे गोतंग हम मी आहार वैस मी फदा मी प्रोग्रामिंग हिंगुमा मी इंगा मुंगे बादे ए गोतंग मी इनकम टैक्स बयां हुशेलु मां एही तेरे दिनों गोतंग हास प्रोग्रामिंग हम मी एकें अप्रैल देहा सब भी हों फेशिगें फनार जून देहा सब भी होगे नियदा कुरियंग ए बादे देन मी प्रोग्राम कुरियंग मी गेंदे वेनी हम मी टेलीफोन ईमेल आदि ऐनों में ऑनलाइन जारिया था वैसे लगता मैं दोहरे को गेमी कोरिया में गेंद देवनी आदि मी प्रोग्राम के दशों यही तेरे कम मी फोर को देवनी दिहास फांसा इस वाला आहारुगा दिहा मिलियन रुपिया है वोरे मादुं आमदनी लिफा फरायत का आदि एके तेरे इंवेस मी फरायत होगे तेरे इं कैश बेसिस संग हिसाब तक तैयार कोरंग आयुतियार कोरा वफा फरायत का एकान
1: ਜੰਗਲ ਕੋ ਨਿਤੰਗਰਨ ਕਿਹਾ ਵਰਕਾ ਤਿਬੇ ਫੁਲੰਗੇ ਇਹ ਤੇਰੇ ਕੰ ਹੋਦਾ ਤੋਏ ਮੀ ਮੀ ਆਮਦਨੀ ਲਿਬੇ ਫਰਾਤਕ
0: ਹਮਾ ਮੀ ਕੋਮੇ ਹਰਾ ਕੋ ਸਮਾ ਇਕ ਸ਼ੀਗੇਮ ਵਾ ਤਰੂਹੀ ਬੇ ਮੀ ਫਦਾ ਮੀ ਪ੍ਰੋਗਰਾਮ ਤਕੰ ਹਮਾ ਲਿਬਿਗੇਨ ਦਾ ਕੰ ਅਰੋਨ ਹਮਾ ਫਾਹ ਕੋਲ
1: ਇਕ ਕੋ ਗਾੜੀ ਤਕ ਗਤੋ ਤਿਬੇ ਫੁਲੰਗਨੇ ਇਹ ਤੇਰੇ ਕੰ ਫੋਰ ਕੋ ਦਿਨਮ ਕੇ ਮੌਲੋ ਮਾ ਸੈਸ਼ਨ ਤਕੂਰਿਆ ਦਨੀ
0: ਮੀ ਹਮਾ ਮੀ ਰਸਮੀ ਵਗੋਤੁਗੇ ਤੇਰੇ ਗਦੈਂ ਆਦੀ ਮੀ ਹੈ ਨਮਸ ਸਮਾ ਕੁਰਿਆ ਦਾ ਰਾਵਾ ਦੇ ਵਿੱਚ ਕਮ ਗਵਾਣਾ ਮਮਾ ਇਨੂ ਗੜਿਤ ਹੋ ਗਏ ਸਮਾ ਮੀ ਕੁਰਿਆ ਕੇਂਦੇ ਵਿਦਾਨੇ ਤੋ
1: ਤੇ ਮੀ ਲੈਂਦਨੇ ਟੈਕਸ ਤੇ ਕੁਲ ਲੋਈ ਫਸੇ ਹਕੋ ਦਿਨ ਮੁਗੇ ਗੋਤੁਂ ਗਿਨ ਕੰਤ ਤੱਕ ਕੁਰਾ ਮੋਂ ਦੇ ਮੀ ਗੋਤੁਂ ਹਮਾ ਟੈਕਸ ਦੱਕਾ ਫਰ ਤੱਕ ਟੈਕਸ ਤੇ ਕੁਮੁਕ ਹਮਾ ਜੀ ਫੋਨ ਲੋਈ ਫਸੇ ਤੱਕ ਕੋ ਬੈਤੋ
0: ਅਤਿਫਾ ਕੁਰੇ ਵੀ ਹੈ ਹਮਾ ਮੀ ਅਬਦੁਸ ਮੀ ਲੋਈ ਫਸੇ ਹਕੋ ਦਿਨ ਮੁਗੇ ਗੋਤੁਂ ਹਮਾ ਗਿਨ ਕੰਤ ਤੱਕ ਹਮਾ ਮੀ ਰੈਂ ਅਬਦੁਸ ਸੇ ਬਾ ਕੁਰਾ ਮਸੇ ਕੁਰੇ ਏ ਗੋਤੁਂ ਹਮਾ ਐਮ ਬੋਡਾ ਫਾ ਕੁਲ ਮੀ ਮੀਰਾ ਕਨੈਕਟ ਮੇ ਦੁਵੇਰੀ ਕੋ ਹਮਾ ਮੀ ਫੈਸਾ ਦੇਖ ਕੇ ਮੁਗੇ ਇੰਤਜ਼ਾਮ ਤੰ ਹਮਾ ਜੀ ਫਵਾ ਕ ਨੇ ਤੋ
1: ने मीरा कनेक्ट बेनो कुरणी के ने तो
0: मीरा कनेक्ट हमा मी कोम रजिस्ट्री करवा फरात तक मी एबा लिबे अकाउंट हमा इंगे तो मी ए अकाउंट रजिस्टर करवा फ देन ए आने लॉगिन में दो एरिको हमा मी मीरा कनेक्ट पोर्टल ला आनो मेंगे पोर्टल ला लॉगिन कोल ला मी जेहेने देन लॉगिन कोल्ले वमों हमा फरात तक मी रजिस्ट्री करवा फ वा टेक्स टेक्स तक गुले गोतुं एफरा तक फुरी हम कुरंजे है इल्तिजाम तं फेन्ना गोता मी होना नहीं हाँ मिसाल का इनकम टैक्स बयां होशा लो मुंगे सुंगड़ी हम वाकम वाणम ए फाइनल बयां होशा लो वन जे है कं हम फेनी वाड़ा एन्ना वाण देंग हम एक गोता फैसा है नो देख के वाणम ए फैसा है नो देख के वाकं हम फेनी वाड़ा एन्ना वाण ए लॉगिन कोल्ला का ठीक ए पेंडिंग टास्क तो गे तेरे हम ए ए ए गोता फोरी हम कोरवन जे है कम ए फा कोरे फ होन्ना कांतत्तं हम मी फोरी हम कोरवन जे है
1: मी मैं गड कते गमे लॉगिन वो मैं फ हो कों को मालूम आते के तो मी फोरी हम कोरे मी जे है
0: मी ती दालुई बयां हुशालु वाइरु गतो बयां हुशालु वाइरु गा हम मी आने इनकम टैक्स නෝන සදි හම කොම ටෙක්ස් ටයිප එකකමුග විය සමයි කඩෙලිෆා ෆෝම ඒ බවවේ එ එත දැන් මේ දෙන්න වුණු ෆෝම් තව්ව සම මේ ෆොරි හම කුරාණ ගොතුගේ හම ගයිට්තක මේ තිව සම ශායු කුරේෆා මේ වනි යාලුමගේ වෙබ්සයිටුග එහම ඒ හම මේ ස්ටෙප් බයි ස්ටෙප් හම ඒ පානි ෆොරි හම කුරවන් ජයනි කොන් කොන් බයනු ගවා කොන් කොන් ෆිල්ඩ් තකෙක් කම එකංකන් හම එමවලු මත්තන් හම ලිබේනකෙන් හම චේෆ මේ වනි එත
1: ද මේ ටෙක්ස් දක්කා ෆරෑතක මේ ටෙක්කුහුගේ ඉන්තිසාම්තන් අදා කුරුමුග එබෙස් කාල එහි තෙරිකම නොත ෆන්නේ ලෆා බේනුම් වෙච්ජ නම කියන තොකන්තක් කුර මෙජෙහෙනි
0: ආද මේ එම ෆොරතන් සම අලුමෙන්ගේ හොට්ලයින් හම සාධ ෆනරයක් ගුළුවෑගෙන් නොත මේ සාධ ෆනරයිට් මීරා ඩොට් සීෝවි ඩොට් එම්වියන් ඊමේල් කොරවෑගෙන් වෙසේ බේනු ෆුළුවා හි තෙරිකමෙන් හෝද විදාන් අදි හම මේ අලුමෙන්ගේ වෙබ්සයිටු ගයිබයි වේ මේ ලයිව් සෙට් ෆීචය දෙෙන් හම ගොත මීරාගේ හම එක මේ සෝෂල් මීඩිය පලට් ෆෝම් තකා අදි මීරාගේ හම එක ඔෆිස්ත මිහන් මාලේ ඔෆිස් අදි අතුළු තෙරේග ගායම් කුරේ ෆමිවා මේ බ්‍රාංච් ඔෆිස් තක සිියාරෙක් කුරවෑගෙන් වෙ සමයි ෆරාතකුන්ගේ බේනු ෆුළු අහිතෙරකමෙන් හෝදේ දාන් අදිහම් ෆාකොල්ලම් මේේනුන් අබදුවස් සම මීරයින් මේ අතුළු තෙරයන් හම එක දතුරුත රාවායි බහින්ගේ හම මවලුමත්ත දිනුමු ගොතුන් එහෙම ඒ දතුරුතකුගේ තෙරෙන් අදි මේ ටෙක්ස් එකඩමීගේ ෆරාතුන් හමි කුරිය ගෙන්ද එක කුරිය ගෙන්දා එක ඉන්ෆෝමේෂන් හම සේෂන්තවගේ තෙරෙන් වෙ සම මේ බේනු ෆුළුව මවලුමත අහිතෙරකම් ෆෝරුකොත් දිනුමුගේ ඉන්තිසාම් හම ජේෆමි ඔන්නනි
1: දෙන් හම මේ අබදෙක් සම අලව ව්‍යාරිගේ තෙරය වන්න ර ඇත තිබ වන දෙත්තෝ දෙන් හම මිහර ස ගෙන දෝහ ව්‍යාරිගේ තෙරෙක ඔළුව ර ඇත වෙස් තිබවන තිබෙපුන ාහකුරවය ගොතුග මේ ව්‍යාරිත කරව ර ඇතකුන් නොන ටෙක්ස් දක්කන් ජෙහි ර ඇතකුන් මේ ඔළුන් අරාකම එම බොඩම් මේ ාහකුරවෙනි කොන්කමෙත්තු
0: මේ ඉන්කම් ටෙකුහා ගුලේ ගොතුන්නම මේ හම අලවන බොඩ ෆාහකුරවෙනි මේ ඉන්කම් ටෙක්ස් රජිස්ට්‍රී කුරුමක් පහුග මේ ඉන්කම් ටෙක්ස් බයන් හුෂේලුම ෆෑසා දෙක්කුම් මේ ඔන්නනි වර බොඩ හම එක්කමගේ ගොතුග සිෆයි් මේ ඔන්නනි එහෙනම සම කුටිම් සලුවන් ෆාහකුරවි කොම්මෙ කමකව සෙබහුරේ මේ වකි ශරුත්තක කාණ්ඩ එලිෆා එහම බයන් හුෂාලුම ස්මිජයනි අදි රජිස්ට්‍රී කුරිකමුග වියස් වකි ර ඇත්තකුම් බයන් හුෂාලුම ස්මිජයනි අදි බයන් හුෂාලන්ජේ හුරිහා ෆර ඇත්තකී හම කුරින්ස් ෆාකුරි හැන් ටෙක්ස් දක්කවන්ජෙහි ෆර ඇත්තකෙන්නු එහෙම ඒ ටෙක්ස් දක්කවම් මිජහැනි ඒ අනේ ඒ ටෙකුහුගේ මේ ෆෑදාගේ ගොතුග වකි වරක මේ අදත්ත හමවාකමුග වානම අදි මේ ටෙක්ස් දෙක්කුමක් කණ්ඩේලිෆමි හුන්න ත්‍රෙෂෝඩ තකවූර මතින් එ ෆෑදාත මේ ෆෑදාය ගොතුග අදත්ත ලිබිෆවාකමුග වානම ඒ ටෙක්ස් දක්කම් ජයන එහෙම ඒ වර බොඩ අලුවන හිවනි මේ ගින ෆර ඇත්තක හම මේ ඔලේ කමෙන්හෙන් එයානේ මේ බයන් හුෂේලුම මේ ෆෑසා දෙක්කුම් තෆාතුකන් අස්තු
1: එම ව්‍යාරිය ෆෙෂුම්ගේ කුරින් කිහා මොහෙම කමෙතෝ මේ මේරාගේ රජිස්ට්‍රී කුරුමකි
0: මේ ව්‍යාරි රජිස්ට්‍රී කුරුමුගේ මේ කන්තම් මේ ඔන්න ගොතකී මිහාරු මේ ව්‍යාරිගේ ගොතුග මේ මිනිස්ට්‍රී ඔෆ් ඉකොනොමික් ඩිවලොප්මෙන්ටුග රජිස්ට්‍රී කුරවන් ජෙහේ වෙස් ෆරාතෙක්කමුග වානම මේ ඔන්නනි හම ඔටෝයින් මීරාග වෙස් සම රජිස්ට්‍රී කුරා ගොතන් හම ජේෆම ඔන්නනි ඉගෙතො ඒ
1: එම කොමෙකතේ වෙස් ව්‍යාරයේ කුරව්වා කමක වානම ජෙහේ දෙතෝ රජිස්ට්‍රී කුරන් දෙතෝ එහෙම අදි රජිස්ට්‍රී කුරා හුරිහා ෆරැතකේ කොමෙන් ටෙක්ස් දක්කන් ජෙහේ ෆරැතකේ නෝනේ එහෙ නමෙස් ඒ මවුලුමත විහා වෙස් පොඩක එකම අහුළු වෙරිමකි මොහිම කමෙ දෙතෝ කොන් කමෙ තෝ නිම්මාලම ෆාහකොලවනි
0: ආද නිම්මාලම කුරින සම එම්ම බොඩන් හම ෆාහකොල්ලම් බේනුම් වනි මේ බයං ඔෂේලමුගේ මිහුරි ස්තිස්නාතන් හමවා ෆරාතෙත්තෝ නෝන්තෝ එම්ම ෆොඩ තමයි සම අවහ මේ චෙක් කුරවවාශය දෙෙන් කුරින්ස් ෆාකුරෙහ ඉන්ටරෙක්ටව ගයිඩ් මේදුවර කොව සම්වර ෆසියන් චෙක් කොල්ලයන් දෙන් බයන් හුෂාලුවන් ජෙහෙකමුග වානම දෙන් එම්ම බොඩන් හම සමල්කම් මිදෙන්ජෙහනි බයානයි කීග හුෂාලුවන් ජෙහෙනි කොන්කොන් ලියකියුන් තකෙත්තු දෙන් ලියකියුන්තන් හුෂාලුවන් ජෙහේරුග අධිහාසකොන් ඔඩිටර්ස් රිපෝර්ටෙන් හුෂාලුවන් ජෙහෙකම වානම එබජෙහ ඔඩිටරෙන් අයියන් කුරම් සෙහෙම ඔඩිටරෙන් අයියන් නුකුරේ වාකමුග වානම විහාසවහම ඔඩිටරේ වෙස් අයියන් කුරවවෑගෙන් මේ ඔඩිට් රිපෝටා අදි කුරින් වෙ සලුන් ෆාහක් කුරේ ලියකියුන්ත මාලි හිසාබ්තකා එකීගහම සුංගඩිය බයන් හුෂාලුවා අදි ෆෑසා දක්කවන් හම හාස සමාල්කමෙ දෙවමා අලුන් ෆාහකොල්ලම් බේනු දෙන් හම එගොත මේ මීරයි මිහාර්මි කුරියද්දා ප්‍රෝග්‍රාම්ග දශුන් එහිතෙරකම් ෆෝරු එහිතෙරකන් හෝදොමුගේ ෆුරසත ඔය ෆරඇත්තකුන් හම දස්නු කරවවා මි ප්‍රෝග්‍රාම් ග බෑවෙරිවගෙන් හමාලොමගේ හිතෙරකන් හෝදොමම් වෙ සමයුති මස් කොල්ලම් බේනුම
1: වර බොඩ ශුක්‍රියාගේ තොරමගේ ප්‍රෝග්‍රාම වඩාගෙන් තිහිසක් ොදෙවෙ මොලො මත
0: ශුක්‍රිය
1: ಅದೇ ದೇ ಮೇ ಮೇ ಬಲಾಲಿ ದೇಹಾಸ್ ಫನ್ಸವಿಸ್ ವನಹರ್ಗೆ ಇನ್ಕಮ್ ಟೆಕೋಗೆ ಸುಂಗಡಿ ಆಗುಳಿಗೆ ಮೀರಾನ್ ಕುರಿಯ ಗೆಂದ ಹರ್ಕೆತಕ ಗುಳೆ ಮೌಲು ಮಾತ ಮಿಕ ಮಗುಳೆ ಮೌಲು ಮಾತ ಅಳ್ಗನ್ ಮೆನ್ನ ದೇವಿ ಮೀರಾಗೆ ಡೆಪ್ಯೂಟಿ ಡೈರೆಕ್ಟರ್ ಡೇಟಾ ಎನಲಿಟಿಕ್ಸ್ ಗಾಲಿಬ್ ರಶೀದ್ ತೆಂಗ್ ಅಳ್ಗನ್ ಮೆಗೆ ಮೀ ಸ್ಟುಡಿಯೋ ಯಾವ ಡ್ಯಾಗೆ ಮೀ ಮೌಲು ಮಾತ ಅಳ್ಗನ್ ಮೆನ್ನ ಮೀ ಹಿಸಾಕೊ ದೇವಿ ತೆಂಗ್ ಹಮ ಎಫರಾತ ಫಾಹಕುರವ್ವ ಮೀ ಅಣ್ಣ ಜೋನ್ ಮೊಹಗೆ ತಿರಿಸ್ ಫನ ದುವಹು ಗೆ ಕುರಿಂಗ್ ಮೀ ಭಯಂ ಹುಷಾಳಂಚಿ ಹೇಣಿ ಕಮ ಹೇಮ ಮಿ ಕಮ ಮೀ ವ್ಯಫಾರಿ ಕುರವ್ವ ಫರಾತಕೊಂ ಸಮಾಕಂ ದೇವ್ವ ಮಕೇ ವರ ಮುಹಿಮ ಕಮಿಗೆ ಗೊತ್ತುಗ ಫಾಹಕೊಲ್ಲಂ ಪ್ರೋಗ್ರಾಮ್ ಗದೆ ಸಮ ಕುರಿಯಂ ಇತುರು ಬ್ಯಾತಂಗೆ ಬಹುರಿ ಎನ್ನ ಮೀ ಸ್ಟ್ರೀಟ್ ಲವೆ ಕಫಹು ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಕುರಿಯಂ ಹೊರಿ ಬ್ಯಾತಕಾಯಕಿ ಬದ್ದ ಕುರಾಣ

තිය දෙමීහුන්න ලිබේ කානාය තිය දෙමීහුන්නං අවමග කුරින් තිමංකලේග ෆාන තිය දෙමීහුන්නං එයි කොන් එච්චකං අංගවා දෙවා හොශීමෙ එයි තිමංකලේග ෆානුග වෙරි රස්කලාගෙ තිමංකලේග ෆානං උගන්නා දෙවි කන්තවග තෙරෙන් කමකෙ අල්ලාහං ඊමානුවා බයිග දීන් හම කශවරුම් තිමන් දූකොල්ලාෆීමෙ අදි එවරෙන්නේ හම ආහරත කාෆිරුවගෙන්වා බයිකේ.

ලේගේ ෆානුගේ කාබෆය කලුනවි ඉබ්‍රාහීම්ගේ ෆානයි ඉස්හාකුගේ ෆානයි යාකූබ්ගේ ෆානුගේ දීන තිමන් කලේ ෆානු තබාව වඩාගතීමේ අල්ලාහන් එවෙසෙච්චේ ශරී කුර්මකී තිමන් මෙන්නන් ඔක්කමෙන් නූනේ එයි තිමන් මෙන්න ශායි මීස්තකුන්න අල්ලාහ දෙවි ෆදුලු වන්තකම්ගේ තෙරෙන් වාකමකි එහෙනෙක් කමකු මීසකුන් කර ගින මීහුන් එකලාංගේ ශුක්‍රෙන් කරතේ.

පියදෙ මීහුන් කුරේ එකකු දන්නාච ෆහ ඒනාගේ සාහිබ මීහායන් ඒනා රාදේනිති අදි අනෙකකු දන්නාච ෆහ ඒනා සොලීබන් එරුවේනිති දෙන් ඒනාගේ බොලුන් දූනිකානිති තියදෙ මීහුන් ඔළුම් ෆිලුවම් උලේ කන්තවනී එගොතන් නියා කුරබ්බාෆයි.

0: නජාවානකමං හිහි කුර විමිහාය එකලේ ෆානු විදාළුවේ තිමංකලේග ෆානුග වාහක තිබාග සාහිබ් මීහාග ගාතුගා කියාදේශෙ සහ ඒනාග සාහිබ් මීහාග ගාතුග එවාහක දක්කම් ශයිතෝනා ඒනා හඳා නැති සහ එකම්ග සබුන් එකලේ ෆානු ජලුග ඉතුරු එතන් අහරකු හුන්නවිය.
1: وقال

දෙන්නවියේ ඒ යූසුගේ ෆාන ඒ තෙදවරියාය හිකි හැක්ගෙරි වෙගෙන් කා ඵල හැක්ගෙරියායි රෝ හැක්කුරා ගඩායි හිකි හැක්කුරා ගඩාමෙදු එබහී එහුව ෆෙනාමෙදු අහරමෙන්න ඔළුම් ෆිලුවා දෙවවාශෙ එයි තිමං එවරෙන් ගාත එඹුරි ගොස් කියා දිනුමට්ටකේ එයි එවරෙන්න එකං එංගුමට්ටකේ.

දෙං එයක්ෆහු තදුමඩු හැං අහරන්නා නැති ය බෑමිහු රක්කාකුරි තකතින් මදු එති කොළ මෙනුවී ඒ අහරතක බහට්ටාෆාහුරි තකෙති ය බෑමිහුන් කෑ හොස්කුරානුවේ.

ඒනා එබහි රසගෆානු විදාළුවේ හිය කඹලුන් යූසුගෆානුගේ කිබෙන්නු බෑකමකන් එදුනු හිඳු කම්වී ගොතකී කොබාහියේ එවරෙන් දෙන්න වූවේ හාශලිල්ලාහිය අල්لهෝග හොස්තාහිරුවන්ත කමයි එකලේ ෆානුගේ කිබෑගා එවවිස්නු බෑකමවා කමක තිමම්මෙන් දෙනෙන් නැතිීමුයි අල් අසීසුග අංහනුම් බුඥ මෙහාර හක්කො තෙදු ෆාලුවෙජ්ජේ එකරේග ෆානුග කිබෙන්නු බෑකමකං එදුනී තිමන්නායි අධි හැම කශවරුම් එකලේග ෆානුවනී තෙදවරින්ගේ තෙරෙන්නේ.

0: ඉෆදෙන් එකලේගෆාන බේනුම් ෆුළු තනිග්ග හුන්නවේන ගොතුන් තිමන් රස්කලාන්ගේ එකලේෆාන් මිශ්‍රුග බිම්ගා බාරවර කුරවීමේ තිමන් රස්කලාන්ගේ ඉරාද කුරව්වා බයක තිමන් රස්කලාන්ගේ රහමල්ලවමේ අදි එහසාන් තෙරින්ගේ ධර්ම තිමන් රස්කලාන්ගේ ගෙල්ලෙන නුකරව්වා හුසීමේ
1: ولأجر الآخرة خير للذين آمنوا وكانوا يتقون
0: ادي هما كشورم ايمان و تقوى ويرو اولونو ميهن اخرتوگه درماگه هيوك ما بودي
1: وجاء إخوة يوسف فدخلوا عليه فعرفهم وهم له منكرون
0: අදි යූසුගේ ෆානුගේ අහුන් අතුවේ ජව්වේ දෙන් එකලේගේ ෆානුගේ අරිහන් එවරෙන් වද ජව්වේ අදි එකලේගේ ෆානන් එවරෙන් ඉංගි වඩාගත ෆහෙ එවරෙන් නකං එකලේගේ ෆානී කාකු කම නේගේ

සාමාන තයාර කොද්ද විහිඳු එකලේ ෆානු විදාල්වී තියබෑමීහුන් දූකොෆ්ෆා අය තියබෑමීහුන්නා එබ්බෆා අහේ තිමං කලේ ෆානුග අරිහැක් ගෙන්න්නාශි තිමං කලේ ෆානු හමය මින දෙව්වා කමායි තිමං කලේග ෆානී එම්ම හෙව ගොතුගා මෙහමානුන්න කමේහිතා මීහැවකං තිය බෑමීහුන් නොදකෙමහියේ.

බෑමිහන් තිමංකලේ ෆානුග අරිහ ඒනා නුගනෑ නම තිමංකලේ ෆානුග අරහුන් තියබෑමිහුන්නකම් මිනිදිනුමෙන් නෙතේ අධි තියබෑමිහුන් තිමංකලේ ෆානුග අරිහන් නානාශේ.

පුදින්න විදාළුවේ එවරෙන් අගක ගෙනෑ මුද එවරෙන්ගේ තකතීගේ තෙරෙල්ලාශේ එයි එවරෙන්ගේ අහුළුන්ගේ ගාතන් එඹරි දාහිඳු එකන් එවරෙන්නම් එංගුමට්ටකේ අදි තිමං කලේ ෆානුග අරිහ එවරෙන් එඹරි ආදේතෝයි.

0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්්
1: දිවහිරාජ්‍යයක අඩු ොම ාබ ගහරගෙන් ෙස් එවෙස් අගේ දෙක්ුම කනුලා පිසම්ගේ චෙරල්ත ෆෝනු අඩු හලා බලාලුම පසේහ ගොතේ
2: දිවේරාජ්‍යයක අඩා දීනුගේ අඩු අදි දිවහි එෆම්වෙස් අඩු හාලවේන
1: TVම්ස්TV අදි පිසම් නිියසස් බලාලමින්
2: iOS අදි ඇන්ඩ්‍රයිඩ් ෆෝන් තකුන් ඩවන්දෝඩ් කරවේන
1: පිසමයා
2: අවහ ෆෝන ඩවන්ලෝඩ් කරපා.

0: අංගෑදී උගන්නෑදී මුනි ෆෝයි ෆිල්වා දිනමුග
1: තෙදුවරිකම්මායකු
0: එකුවරිකමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයක අඩු
0: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝ හර්ටස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙග හර්ටස් FM බෑන්ඩ්
2: කොබාන්ට යම් කිමියර කීන
3: යම් කිමියරකන් ඒස්වරන් එහෙන් ගොතකන් උලෙනි මෙබුනි ඉන්ටර්වල් ගටිග රංගල නොකණී කමෙන්නේගේ වරන් අවහන් නිම්මාලා කාචි උකාලණී කම නොනි කුජ්ජක දෙනී කම විශ් නේගේ එහිම විශ් නොෙ බුනේ ඉන්ටර්වල් ගටිග කොම්මෙ විශ් එහෙන් කමෙක උලෙති බලාලා එරු තාචි හුන්නනි හොහ වර දුවස ජමි වහක දක්කම් වෙගින් හුන්නත
2: ඈහන්ත අරුන් මියදු ඒන මම්මයාස් වහ දක්කාලන යම්කි අව හාන්ති ගියද්දා දරිෆොලා ඉන්ටෝල්ලක් කියන හදනි නොබයිත කී වේහාවා නිම්මාලනි
4: අස්තු වාගොතකී යම්කි කෑරිග ඉන්න අර්ෂන් නුගෙන්නාන ඉන්ටවල්ලේ දෙන් ඒනයන් හාෆ් දෙනි මම්ම වෙසෙහෙන් හදාවීලා ගේ කෑරි උලේ ඉස්මල් බේබය මම්ම විස්කාච්චී දෙන
2: අචා හාද බස්සා කුච්චිකෙ දෙංකිය තිවක අන්ටි කෑරි නොබුණනි ತಿವರ ರಂಗಳು ಕಮನ್ನು
4: ಬಪ್ಪ ಮಮ್ಮ ಬೋನ್ ಫೋನ್ನನೆ ಕುಜ್ಜಕ ಹೆಲ್ಪ್ ಯಸ್ ನೂನಿ ಎಚ್ಚ ಶೇಯಾ ಕೊರಿಯಸ್ ಎವಾಕ ಎಮ್ಮೆನ್ ಕಾರಿನು ದಕ್ಕಣೆಯ ಮಿಹಕ ನೆಚ್ಚ ದಿಂಕಂ ಕಾಣಾತು ವಾತ ಒಬ ಸಂಗೆ ನುವಾಣೆಯ ಏರುನೋಗಿನ ಸವಾಬಲಿ ಬೇಡಿ

0: ඒරුගැ යිස් බරක් ඔබාම දෙබේ ෆරුන්කමග වායරුග දිහාහරද හා සේකරවුණු නිියවස්ටා ට්‍රටියග එකශාලාලා පෝතී කොම පරාතකුණ සමල්දී හගුරම් කරවෙන් හාතුග බහට්ටානේ නීකලේ ෝහෙටතෝග අද පනස්තේක පන්සා හොග බහට්ටන්. ඒබුර ඉතුරු නුකරන් එහනමස් අතුග නීකුලේ ඕහෙටත රක්කාක පොහුරුමකයේ මසදේ නූකමගය මවාහදාග වේ ඒකන් එගොත බයාංකොප්වා හමදදි හංගුරාම් කරවෙන් හාතුක දෙපරාතුම සති බේවෙන බෙහෙට්ටෙන් මිමරකී මීකම ගවාරුග මේක හිමෙනකෙන් එබදේ. තාත් එකක ස්ටජික් නීකුලේ බෝමස්තාවක හරුරවේ මිසල් ත සිමිනිකෙන්ගේ බදාකං එකතුම් හමල්දී හංගුරාම් කරවෙන හතුක දෙපරාතුම් වෙස් භට්ටානී ගෑගනක හැස්සතේක මතින්දා පෝටකමග වතිී කනලිගින් බයංකො හදෙන් එහෙනමස් මි මවාහෙදා දිහාර දහස්සයකරවන් මවාහදාක් මුද හමවකෙන් දෙ අනෙක්කා ඒක මුද්දත ඉතුරු කරන් ඉතුරු පස්සහර දෙපරාතුම් සොයකොප වායරුග. ඒ මුදත්ව මහර ති හමගෙන් ගොස්වා මුද හමුවන් ගෑබමා ගුලිගෙන් රශයක පරාතුන් ඇමරිකයන් හුශාලාහ වේ මුද්දතු අදුන් ඉතුරු කරන් ඒ දුනියෙන් ඔය වරබොඩ හාස්කම ෆිලාගෙන් දානේ ඒගොත ලිමිට් කොන් නීකුලේ හතියාරු ගහරකාත හිංගේගොතන් ඔතුන් අධි තපාතු ඒක තන්තනුග ඉතුරු නීකුලිය වෝහටතන් හිමනේ මිසල්ත රුකරවාදුම් ඒ වර මදුව ඔන්නනකම ගොතුග නිිය ස්ටාට් මහදයන් හගේකතු පහකරගෙන් ගොස් ති එහෙනමස් ඇමරිකා යි ො ්‍රම්ප අමල් කර විගතුම් මිකංකං හගීකතුක වගෙන් ගොස්ස මෝතිමී අයින්ට නවසේ කඩ්ඩිය හැබනා හරු ඒරුම් රශයාගේ සෝවිට යුනිියන් වත රශයාගේ ඒරුග සයින් මිහල් ගර්බචෝවා ඇමරිකාගේ ඒරු ගරයිස් රොනල් ඩේගන දෙවේ ෆලුන් සොයකරබේ එමවා හදාව සම ඔවිගෙන් ගොස් වනී ඇමරිකා ගරස් ඩොනල් ට්‍රම්ප අමල් කර විගතුන් එමවාහදාක් මුද තමවාන් කාරිවුමුන් ආවෙස් නුකෝ ආවශ නුකරාණක ඉංගිප වායරුග මුද තමගේ මා කරින් මවාහදයන් ඇමරිකා වකිවීකම ගොතී යොදාන් කොන් නිම්මාා එහෙකමුන් රශයා මිස වකිවේගෙන් දියයි. දෙමිහර දෙහ සබිස් වනහර පැටිගෙන් මිදීම ගුලිගෙන් එගෙන් ගොස්ස මෙයති නිියවස්ටා ටටී නමකක් වෙන මවාහදාවස් මිහාරු නිමකං ඇස් වවාකං මිහිකමුන් මේ කීපගේ හිංගාදය කමත්ව බුණවි තාතකගේ ස්වාත කරවිගෙන් දෑරගු මිකමුග ඇමරිකා ග්‍රයිස් ඩොනල් ට්‍රම්ප් විදාලපු වනී චෛනයකිවස් වර වර්ගත නීකුලිය බාරෙක්කමග ඇමරිකයන් ගබූදු කරාතිීවේ මිපද මවාහදයගේ තෙරේගේ චෛනාවස් හිමනාගෙන් නූගොතක කුරියද්දාම් බේෙන නවාකමග අදී චෛනය වකි මින්වරක් ගහ නීකුලි හ යාරත රුකරවාදම ෆෙදතුමා බෙහෙට්තුමා පත කංකෙන් වකි මින්බරග එබසුමෙන් චයින අයකු නැංගිරුග මියමෝ හදාග තෙරේ චයින නන්නකම ගවානම හදෙන් ඇමරිකයින් රශයායෙක් මිපදකමේ කරමගේ කොමහෙ මාවුඩු බේම නෙක්කමග රයිස් ඩොනල්ට වනි විදාල එකමුන් මුද්දත් හමවගෙන් මිහාරු ඔවී නැතිගෙන් ගොස්සවා මහදය ගොතුග නිියවස්ටා ටටි හිමිනිගෙන් දාතිීවේ මීව සගීකතුග දුනියය කුරමැති ෆොයි වර බොඩු අදි හාස්කම් එකුද කමක්කමක පහකරගෙන් ගොස්වා මී ඔතිී.
1: මේ නිියුක්ලිය හගුරාමයගේ බිරුවරිකම ගෙල්ලුන්තකු මුල ඉන්සානියතු මේ සලාමකුල්මටකා ඉන්සාරදිම ගුතුන් මේ එටොමික් ගඩි බලහටමොද සයින්ස් වෙරින්ගේ ටීමුන් මේ මස්සල ඔයික්ගො බයංකොත් දිිෆනි කුංගුතකක් කියීනැත්තු.
0: ඩම්ස්ඩේටමෙක්ලොක් බලහට මුද සයින්ටිස්ටුන්ගේ ටීමුම් මිහාරමියෝතිී මෙන්දම් බාරජහන් අඩිය පස්සිකුන්තුග නීකුලිය නොරක්කා හුරි මින්වරු බහට්ටා පදෙන් මීහම කොම්ම ආරක්ුවස් බෙලුන්තකේ බෙලුම් පහෝ සයින්ටිස්ටුන්ගේ ටීමු මිකංකන් නිමම මිදනී මිගතුම් බලයාරුග දෙහස් විහි එකවිස භාවිස නහරම මින්වර වනී ගෑගනක සතයක සිකුන්තුග බහට්ටාප එහෙන්නමයිස් දෙහස් තේවි සබ්වීහු ගවතී නෝදිහ සිකුන්තුක බහට්ටාව දෙන් දෙහස් පන්සවීහුග දෙහස් පන්සවීහකොස් ගෑගනක නොදිහ සිකුන්තුග බහට්ටාව මිය මින්වර මිහාර මෙති දෙහ සබිස් වනහර පෙරිගෙන් දීම ගුලිගෙන් ගෑගනක අඩ්ඩිහ පස් සිකුන්තුග අඩ්ඩිහ පස් සිකුන්තුග හම සීදා බහට්ටාව එහෙකමු නීකුලිය නොරක්කා දුනියෙන් ඔයි මින්වර හාමුවගෙන් එබදේ බුලටින් ඔ ඇටමික් සයින්ටිස්ටුන්ගේ ටීමම් මිබුණා ඩම්ස්ඩේ කොක්ගේ මින්වර මි බහට්ටමුන්ද මින්වර බජයරුගත් මී හම අඩ්ඩිය පස්සිකුන්තු මිබුණා පනාකරන නුරක්කාතර නීකුලේ හංගුරාම නුවත මාමගෙන නොත මල්හමයා කුරිම ලුමුගේ කුරින් ඔයි වගුත් කොළු කමුග මියති එකන් එගොත මිහාරු නිම්මාප මී වර බොඩු කමයගොතුක මිකංකම් මියතිී දෙන් ඒගුණ නොවානේ ඩම්ස්ටේකෝක් හගීකතුක එකුළවාද නවස්සෙක් සාලි හැබන හරු ඒරු දුනියක තිබ්බෙවි සැන්ඩිස්ටුන්ගේ තෙරේග නීකුලේ හතියාර උපන් කුරුමට්ටකා මසකෙ කොරවි එකගේ බේ ෆලුන් එකතුම් අල්බට අයින්ස්ටයින් යුජින් ඕපන්

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගහෝරීනාමකායකු ටික්ටොක් චෙලෙන්ජ් වෙස්
2: කොම්ම ආතිත දුවයකරයකට එකර ජැහර ස්ටෝඩියම් වගතු
1: ඉස්ක්‍රීන් එංහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හාටස් මීඩියම් වේව් අදි අටයනුවේ මෙගහාටස් FM බෑන්ඩ් ඉන්තිසාර කොල්ලවා.
3: දරිනකි මෑංගල්ලෝ හවල් කොරවාපාවා අමානාත
4: දරින්නකි මෑමෆෑන්ගේ ලුලු ගෙෆිනිිකං
3: එ දරින හියමකු දක් ඇදිනමකි මෑම්බෆෑන්ග සිම්මාර
4: ඒ හිත්තකුගේ මාමලාමිලි ඒ හිත්තකුගේ මාමලාමිලි ඒ හිත්තකුගේ මාමලාමිලි
5: බුරාස්පති දුවහුගේ මෙන්දුරු දේත් ජහායිරු රිපීට් හුකුරු දුහුගේ රේගනු දිහෙත් ජහායිරු අදි හොන්හිර දුහුගේ මෙන්දම් එකෙත් ජහායිරු
6: හිත්තකුගේ මාමලාමිලි
7: මිතනු ආහෝදුන්තක ආ ඊජාතිත ෆින්නාජී
1: රාජයගඩු
8: හෝම දුවහුගේ හෙඳුණු අක්ගඩි තෙරීම අධි බූරා සති දූගේ හෙඳුණු දිහගඩි තෙරීම මේගේ ඉතුරු හොනීර දූගේ හෙඳුණු අක්ගඩි තෙරීම
9: මර්ගඩින් අක්ගඩි 30 මිනට් මේ දිවෙහි රාජ්‍යයේ අඩු දිවෙහි රාජ්‍ය ගඩු දෙ මෙගඩි ගල්ගුම මිගෙනස් තෙනි කුරිපෝෂි
10: කුරිපෝෂි
11: ದುನಿಯಗೆ ಕಂಡತವುಗೆ ತೆರೆಂ ಎಮ್ಮೆ ಫಾಹಕ ಕುಲ್ಲವೇ ಕಂಡಕಿ ರೆಕ್ಕಂಡು ಏಷಿಯಾ ಬರ್ರ ಎಫ್ರಿಕಾ ಬರ್ರ ವಕಿಕೊದ್ದೆ ಮಿ ಕಂಡಕಿ ಏಗೆ ನೂಕುಲಯ ಸಾಫ್ಕಮು ಲೋಲ ಫಿನಿಕಂ ಗೆಣಿಸ್ತೆ ಹಿಕ್ಕೇಮು ಮಂಜರೆ ರೆಕ್ಕಂಡುಗೆ ಅಸೇರಿಫಶುಗೆ ಫೋಮಿನುಗಾವ ಮುರಕಯಾಗೆ ಬಗೀಚಾತಕ ಏಕೆ ಕುಲಕುಲಯಗೆ ಮಸ್ಮಾಮಿಹಿಗೆ ಸಬಬುಂ ಮಿ ಕಂಡು ಸಿಫವಣಿ ದಿರುಂ ಹುರಿ ಕುರೆಹುಮೆಕ್ಕೆ ಗೊತುಗ ರೆಕ್ಕಂಡಕಿ ಇನ್ಸಾನಿ ತಾರೀಹುಗೆ ಎಮ್ಮೆ ಇಹುಜಮಾನು ಫಿಶ್ಗೆ ಮುಹಿಂ ಮುದೌರಿಂ ಅದಾಕುರಮು ಅಣ್ಣ ತಣೆ ಗದೀಮಿ ಮಿಸ್ಟುಗೆ ರಸ್ರಸ್ಕಲುಣ್ಣ ಫೀನಿಂಗೆ ವಿಯಫಾರಿವೆರಿಂ ಮಿ ಕಂಡುಗೆ ಮಗುನ್ ದತುರುಫತುರು ಕೊಫ್ಫಾವೆ ನಮೈಸ್ ಮಿ ಕಂಡುಗೆ ತಾರೀಹುಗಾ ಹಿಂಗೆ ಎಮ್ಮೆ ಫಾಹಗ ಕೊಲ್ಲೆವೆಂ ಹಾದಿಸಾಯಕಿ ಮೂಸ್ಯಾಗ ಫಾಣ ಎಕಲೇಗ್ ಫಾಣುಗೆ ಗೌಮ್ಗೆ ಮೀಹುಂ ಫಿರೋನ್ಗೆ ಕಿಬೆನ್ ಸಲಾಮೆ ಬುಮಕ್ಕುರೆವಿ ದತುರು ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲೋಹುಗೆ ಇರಾದ ಫುಳಾಯಕು ಕಂಡು ಇರಿಗೆಂಗುಸ್ ಮೂಸ್ಯಾಗ ಫಾಣ ಎಕಲೇಗ್ ಫಾಣ ತಬಾವಿ ಮೀಹುಣ್ಣ ಮಗು ಹುಳುವಿ ಫಿರೋನ ಏನಾಗೆ ಲಷ್ಕರ್ ಮಿ ಕಂಡ ಗರಗುವಿಗಿಂದಿಯ ಹಾದಿಸಾಯಕಿ ಮಿಯದಾ ಹಮಿಯ ವಿಸ್ ಮೀಹುಂ ಹಂದಾಂಗಾಕುರ ಮೂಚಿಸಾತೆ

විහි එකා විසත් භාවිස නහරම මිමරවනී ගෑගනක සතයක සිකුන්තුග බහට්ටාප. එහෙන්නමයි දෙහස් තේවි සබ්විහුගවතී නෝදිහ සිකුන්තුක බහට්ටාප දෙහස් පන්සවීහුග දෙහස් පන්සවියකුස් ගෑගනක නොදිහ සිකුන්තුග බහට්ටාප මිින්වර මිහාර මෙති දෙහ සබිස් වනහර පෙරිගෙන් දියුම ගුලිගෙන් ගෑගනක අඩ්ඩිය පස් සිකුන්තුග අඩ්ඩිය පස් සිකුන්තුග හම සීද බහට්ටාප. එහෙකම නීකුලිය නොරක්කා දුනියෙන් එමින්වර හාමුවගෙන් එබදේ බුලටින් ඔ ඇටමික් සයින්ටිස්ටුන්ගේ ටීමම් මිබුණා ඩූම්ස්ඩේ කලොක්ගේ මින්වර මි බහට්ටමුන්දා මින්වර බලයාරුගත් මේ හම අඩ්ඩිය පස් සිකුන්තු මිබුණා පනාකරන නොරක්කාතර නීකුලේ හංගුරාම නුවත මාමගෙන නොත මල්හමයා කුරිම ලුම්ගේ කුරින් ඔයි වගුත් කොළ කමුග මෙයොති එකන් එගොත මෙහාරු නිම්මාවා මී වර බොඩු කමයගොතුක මිකංකම් මෙයොතිී දෙන් ඒගුණා නොවානේ ඩූම්ස්ටේ කොක් හගිකතුක එකුළවාද නවස්සක සාලිස හබ්බනහරු ඒරු දුනියග තිබ්බෙවි සයින්ටිස්ටුන්ග තෙරේග නීකුලේ හතියාර උපන් කුරුම ටකා මසක කොරව එකක බේව පුළුන් එකතුම් අල්බට අයින්ස්ටයින්න යජින් ඕපන් හයිමය අධි තපාත එහෙන් සයින්ටිස්ටුන්ගේ ටීමම් මිකංකන් එකුළවාලා පොති දෙන් එගොතුග හම ජීලක පහු ජීලේ කංකම් බෙලෙහෙට මුංගස් මියදාහම මිකංකන් ආයරුග මිහාරුමී බුලටින් බහට්ට මුන්ද බුලටින් බදහට්ට මුන්ද ටීමගේ මේස් බේහුලකන් හුන්නෙවි ඇලෙක්සන්ඩ්‍රා බෙල් මිකමාගුලේ උතුම් භයංකොරවා මෙයොති මිමින්වරුග හගීගතුක මිනුරක්කා හොරිකම් බෙහෙට්ටුමුගේ බේනු මකී අදි මිකම් මිකත බහට්ටන් ගෙවුණු සවකී මියදුග දුනියක තපාත එකක භාර්තහෝග මියදුග උපෙද මිය නුගුළුමා එබ්බාරදුන් දීගෙන් මසක කුරුමුගේ විෂ්ණුන් නෙතුමුන් නොරක්කා ඉන්තිහාන් ඉතුරුවගෙන් ගොස්ස වාතීවේ එගොත එමින්වර බාට්ට ගෙහුණනිකමග අදි මේ ගෙහින් සවත සයින්ටස්ටුන් ටීමම් බලමු ගොස් පවන එකගතුම් බලයාර පාකරවෙන් ගොස්වවේ දුනියගේ මූසුම මියන්න බදල්තකා අදී යාද කරව නෙෙන් හකත මිබුණා ෆොසිල් ෆියෝල්ස් බේනුම් කොක්ගෙන් දුනියම කුරිමතු වමුන්දා තපාත එක මස්සල් තකා ගුලිගෙන් හුරි තපාත එහෙනිහින් කංකම් මිකමා ගුලි හුරුමුන් මිකංකමුන් වච්ච වෙස් මිපහරු ගඩීගේ මින්වර මිකුත බෙහෙටුමුග බලාපෝවාකං අදී ඒ අයිගේ නොරක්කා මිහාර දුනිය වරක් බොඩක් කුරිමතු වාන පද ගොතක සපාත එකගේ පරාත්තකුන් අමල් කරමුන් දාතීවේ මීවෙස් මිකමුග තෙරෙගේ වාසාව එකමග වේ ඇලෙක්සන්ඩ්‍රා බෙල් මිකම ොච්ච වාහකදකම් බයංකො එහනම සරුකාර්ථක විශ්නාදිනුමටකා දුනියගේ ගාමතහුගේ ආමරයිතුන්ගේ ෆෙම්වර්ග මිකමග කුරවේන වරගෙන මසක් ඇතන්ගේ බවාකමග වේ බෙල් බයංකොරවාාප එකතුම් තපාත් එකකි පෙටිෂන්තන් හෙදුමා තන්තනුග අඩු පුදුමා වාහක දෙක්කුමා තපාත් එකකි මවදුමාත් ෆෝර්කොද්දේ ලියුන්තකා මිපදතගේ තයියාරු කුරුමා මිපදයන් ගොස් මිනුරක්කා හුරි මින්වර කුඩකුරුමටක සරුකාරතක විශ්නා දෙවේනෙ ගොත්තන් හෝදම කියයේ කුරම්බීකම එකමග බෙල්වේ බයංකොරවා අදී මිකමුග එන බයංකොරවාවේ මිගොතම් මිහාරකංගස් මි පහකුන් මිනිටුම් මින් නුරක්කා හොරි මින්වර ගුණුමග බදලුග සිකුන්තුන් ගුණන් ජේපම වනී කීපගෙන්තෝ එයි රශයා සිිපයන් යුකරන ගරුමා ගුලිගෙන් මේ වෙස් මිකම ගොෆෙදි ෆයින් හස්කන් කමග වේ බයන්කොර වාාදි මෙදරුමති හංගුරම් ප්‍රශි ගැදවුමා ඉන්ඩිය පාකිස්ථාන අදම දෙහස් පන්ස විශ් වනාහරග මේමහු නොරක්කාතරි හංගුරාමේ කුරෙවුමා මිපදකංකමකි වෙස්මී බෝලටන්ගේ මින්වරම් මිගත බහටන් ජියුණු සාවේ කමග ඒන වේ බයන්කොර බාප දෙෙන් අදී ඒනම් මිහිහුරි තපාතයක මස්සවතවක මච්ච බල්ලවාලමුම් බයංකොරවාාවේ මීග කුරින් දුවස්තකගේ පාත්වේ ගොස් වාකමග මින්වක්කා හුරු මින්වර මිනිටුන් ගුණාපුවා එකතුන් පාහකුරගින් ගොස්සවේ නවාසේක නොදිහ එබ්වනාහරු ඒරු ඒ සෝවට ියනියන් රූලිගෙන් ගොස් ිනිහගුරාම නිියමක අවුමා ගුලිගෙන් පාහකුරේගෙන් දියකං ඩූම්ස්ටේ කලොක් බලහට්ටා සයින්ටිස්ටුන්ගේ ටීමුන් මින්වරු නොරක්කා හුරු මින්වර සතාරා මිනටත් ෆස්කොල්ලා පොවාකං දෙන් එහෙන්නවස් ඒක පහුන් දෙ මියයි හම දුවහ දුවහකම් මෙමින්වර ඉතුරුවමුන් ගස් මිහාරු මියෙන් හිසාප කංකං අයිකමග පාහකුරයගෙන් මිදනී එහකමු දුනියෙන් නීකුලේ හංගුරාමයක නොරක්කා ඔයික්කං ඩූම්ස්ටේ කලොක් බලහටා සයින්ටිස්ටුන්ගේ ටීමුන් මිගතන් හාමකරමු ගෙන්දෑරුග මිකමග අධිපදාග සෙකරටරි ජෙනරල් ඇන්ටෝනිය ගුටරස් මේක කුරින් තිම් පහරෙක මතින් වේ වර ඉන්සාර් දෙවා පද මේරුමකුන් දුනිය තපාතයගේ බයන්ත දෙවා පවිදාලපු වනී හෙදේ එම ගෝහකුන් එළේ

0: එංහා සතරසයක සාලිස්නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහනුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු.
2: බල සාකල පාවතිකරු කිහිනත්ත දෙන්තිතනුම් එහෙන් සෑකල නෙරයනකුත් එබුණ බලාල.
3: කොමමීක විස් පාක් කොල්ලවනිකො නිමුණි කාර පාක්කුරාජෝනුග සෑකල් සෑකල් පාක්කුරාජෝනුග කාරු දෙරදෝ
2: තිහා දෙරකම් එදියේනු හම දොරමති පාක්කු මියල් පාකින් සෝනය වෙස් නූන
3: පාකින් සෝන ඇති මා දුරකුණු එතා පාක්කො කොඩ තංකුලක හිංගාදී සම රඟලුවානේ
4: පාකුකුරබ්බා එහෙනස් ගවෑදා එක්ගොත පාකුකුරබ්බා අද එහෙම මිහුණ උඳගූ නුවාගොත පාකුකුරබ්බා
5: ಮುದರ್ರಿಸಿಗೆ ಅಡು
6: ಅತಿ ಮೂಸಾಗಫಾಣು ಮಿಸ್ರಂ ಎಂಬುರಿ ವಡಾಗತು ಮೂಸಾಗಫಾಣು ಮಿಸ್ರಂ ಎಂಬುರಿ ವಡ
5: ದರಿವರುಂಗೆ ಸುವಾಲ್ತ ಕಾಯಕು
7: ಫುರ್ತಮ ಎರಿ ಬೋಟಕ ನೆಂ ಎಸೋಲೋ ಎಗಲೆಗಫಾಣು
5: ಇಬ್ರತುಂ ಫುರಿಗೆಂವಾ ವಾಹಕತ ಕಾಯಕು ದಿವೈರಾಜ್ಯ ಗಡುಂ ಗೆನಿಸ್ತೆನಿ
8: ಫಾಣೂಸ್ ಕೊಮ್ಮೆ ಹುಕುರ್ದು ಹೇಗೆ ಹವೀರ್ ಹತರುಗಡಿ ಫಣರೆ ರಿಪೀಟ್ ಕೊಮ್ಮೆ ಅಂಗಾರದು ಹೇಗೆ ಹವೀರ್ ಹತರುಗಡಿ ಫಣರೆ
5: ಎಂಹಾ ಸತರಸ್ತೇಗ ಸಾಡಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಟಿಹನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ FM ಬ್ಯಾಂಡ್ ದಿವೆಹಿರಾಜ್ಯಗೆ ಅಡು